ආයුබෝවන් තවත් ලයිව් 90.5 හි ලංකන් ෆියෂන් සංස්කරණයකට අදත් මම ඔබ සැමව සාදරයෙන් ආරාධනා කරන මම පැමි රාජපක්ෂ මේ ලංකන් ෆියෂන් යන්නේ ඔබ මතක මාවතට ගෙන යන එකම ස්ථානය සමහර පැරණි සමහර නව සමහර තනු අපේ ජීවිතෙන් කිසිදා නොයන තනු සෑම සෙනසුදා සුරාදාවකම දහවල් 12 සිට 1 දක්වා online සවන් දෙන්න පුළුවන් live 90.5 එහෙම නැත්නම් රේඩියෝ එකට tune වෙන්න පුළුවන් iTunes හෝ radio 90.5 fm තරංග හරහා ති සෑම සෙනසුරාදාවකම මම ඔබත් එක්ක එක් වෙනවා මේ වෙලාවේ අද මම හිතුවා බයිලා සාදේකට සවන් දෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ පටන් ගත්තේ ඇන්ටන් ජෝන්ස් රම්ය මනහර දළදා මැදුර. ඇන්ටන් ජෝන්ස්ගේ ගොඩාක් තියෙනවා බයිලා දැන් අපි හැමෝම ආස කරන. අපි බල්ම පොඩ්ඩක් තව දෙක තුනක් පරණ ගීත අහල බල්ල පරණ බයිලා අපිව මතක මාවතේ දුකට ගෙනියන මරියා සෙල්ගුණ පරණ ගීත අහල බල්ල පරණ බයිලා අපිව මතක මාවතේ දුකට ගෙනියන මරියා සෙල්ගුණ තිලක